ගීත බහාර ආකාරිකමාති අනන්තරපනයකු ඇත් අනන්ද විලින්දියනී සංගීත්බතු කිරල අනන්ද භක්ෂන්සගේ උදිත් නාරණනි සධනා සර්ගමියයන්චා යුගලස්වරත් චිත්‍රපටාහි ජාය.